0: Listening to People Powered Radio, proudly supported by the Community Broadcasting Foundation.
1: අප සමාජය තුළ ගුරුවරුන්ට වැදගත්තනක් හිමිවන අතර ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිගැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත්වන අතර ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගැන්වීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිතුරතුරු දැන ගැනීමට ටීච් ද ෆියුචර් ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රජය විසින් බලය ලබා දී ඇත.
2: There's an old saying, radio advertising doesn't cost, it pays. And when you think of your local station, 97.7 FM, you can be sure you're reaching your local community. 3SER 97.7 FM can design a radio advertising campaign aimed at your local community. Advertising on radio has never been so easy and effective. You, your business, and your local community radio station, 97.7 FM, a great combination. Start getting results today. Call our sales team on 0402 352 192 and find out how inexpensive radio advertising really is. 97.7 FM, serving our local community.
3: If you're worried that someone you know is going through a difficult time, then find a quiet time and place and ask them, "Are you okay?" Listen carefully to what they have to say without judgment. Then encourage them to take action, such as helping them to find a health professional to talk to, and follow up with them later to see how they're going. Stay in touch and let them know you are there to support them. Genuine care and concern can make a real difference. For more information on how to have a conversation with someone you're worried about, visit ruok.org.au.
4: News, talk, sport and music. That's Variety. 97.7 FM, the voice of the Southeast.

0: අද සදාන් දේශ නිපාත්තන්නේ පූජ්‍ය මාවුරල බද්ධිය ස්වාමීන් වහන්සේ.
1: මේ දේශනාවේදී මම ඔබත් එක්ක කතා කරන්නේ සැනසීමෙන් ජීවිතය ගත කරන්න අපි පුහුණු කරගත යුතු ධර්ම කොටස් කීපයක් ගැන. දැන් අපි නිතර අපේක්ෂා කරන එකක් නේ අපිට සතුටයි සැනසීමයි ඕන කියන්නේ. අපිට දේවල් ලැබුණට පස්සේනේ දැන් ඔයත්න්ට ප්‍රාමාණික ධනයක් අතපත ගන්නට ලැබිලා තියෙනවානේ. සම්මත පහසුයයි කියන යාන වාහන පාවිච්චි කරන්නට ඔයත්න්ට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ සැනසීම නැතිකම පිළිබඳව මම ඉන්නේ සැනසීමෙන්ද කියන එක ගැන බොහෝ වෙලාවට තමන්ගෙම තමන් ප්‍රශ්න කරනවද නැද්ද? ප්‍රශ්න කරනවා. මොකක්ද මේ ජීවිතය කියලා හිතන්නේ? කිසි සැනසෙල්ලක් නැහැ නේ කියලා හිතන්නේ. දවස් ජීවිතේ ඔබට තියෙනවා නැත්ද නැහැ? සමහර විට දවසේ අවස්ථා වැඩි වාර ප්‍රමාණයක් ඔක හිතන වෙලාවල් තියෙනවා. කිසිම සැනසීමක් නැහැ නේ. ඒ නිසා මම අපේ පින්වතුන්ට ආයෝගිකව පුහුණු වෙන්න සැනසීම ප්‍රායෝගිකව ලබා ගැනීම සඳහා අත්විඳීම සඳහා පුහුණු වෙන්න. මේ සැනසීම කියන එක ප්‍රාර්ථනා කළාට ලැබෙන එකක් නෙමෙයි. දැන් අපි ඔබට පිරිත් කියලා බුද්ධ වන්දනා කරලා සතුට සැනසීම ප්‍රාර්ථනා කළා. ඒක හොඳයි ආශිර්වාදයක් විදියට. හැබැයි සැනසීම කියන එක එහෙම ප්‍රාර්ථනා වෙන්න ලැබෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කළ පමණින් ඒක ලැබෙන්නේ නැහැ. ඒකට අපි යම් කැපවීමක් කරනවා. සැනසීම කියන්නේ අපේ කැපවීමකින් ලැබෙන ප්‍රතිඵලයක්. ඒකට අපි ප්‍රතිපත්තියක් පූර්ණේ කරගෙන යන පොඩි කාලයක් නෙමෙයි, දිගු කාලයක් පූර්ණේ කරනවා. ඒ පළවෙනි එක තමයි මම ඔබට යෝජනා කරනවා මේ චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරන්න හැමදා. සිත එකඟ කරගන්න උත්සාහ කරන්න කියන එක. චිත්ත ඒකාග්‍රතාව කියලා ධර්මයේ තියෙන. ඉංග්‍රීසියෙන් විතර කියනවා හැන්නේ මයින්ඩ්ෆුල්නස් කියන්නේ. චිත්ත සමාධිය, චිත්ත ඒකාග්‍රතාවය, සිතේ සංසිඳුණු බව ඇති කරගන්න. ඒක කතා කර කර හිටියට එන එකක් නෙමෙයි. චිත්ත ඒකාග්‍රතාවය අපට දිනු කරගන්න බුදුහාඳුරුව අපිට පුහුණුවක් කියලා කියනවා. ඒ තමයි භාවනාව කියන්නේ. ඒ පුහුණුව තමයි භාවනා කියන්නේ. ඒ ප්‍රධානයි පිනතුනි මේ ආනාපාන සති වැනි භාවනාවක්. ඒකේ මොකද? මේ ස්වභාවිකව සිද්ධ වෙනවනේ ක්‍රියාවලිය. අපි හිතුවේ නැති වුණාට මේ වෙනකොට අපි මේ හමු වෙච්ච වෙලාවෙ ඉඳලා මේ වෙනකන් දසදහස් වාරයක් හුස්ම ඇතුළට ගිහින් තියෙනවා, පිටතට ඇවිල්ලා තියෙනවා. පාන කිව්වේ ඉහළට ගැනීම, පාන කිව්වේ ඒක ප්‍රස්වාසය කියන එකනේ. මෙන්න මේ ස්වභාවිකව සිද්ධ වෙන ක්‍රියාවලියට අපේ දවසේ අඩුම විනාඩි 10ක් අඩුම විනාඩි 10ක් මේ ස්වභාවිකව සිද්ධ වෙන ක්‍රියාවලියට පූර්ණ අවධානය යොමු කරගෙන ඉන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ ආනාපාන සති භාවනාව වඩනවා කියලා. වෙන්නේ මේ හුස්ම රැල්ලට පූර්ණ අවධානය යොමු කරගෙන ඉන්නේ. ඇතුළට යද්දි පිටතට එද්දි පූර්ණ අවධානය ඔබ ඇති කරගන්නවා. මේක කරන්න පටන් ගත්තම ලේසි නෑ. එක විනාඩියක් ඉන්නකොට ජීවිතේට හිච්ච නැති සද්ද හෙන්න ගන්නවා. හිදිච්ච නැති දෙයක් දෙන්න ගන්නවා. හිත දුවන්න පටන් ගන්නවා. ඒ වෙලාවට කලබල වෙන්න එපා. අයියෝ මට මේක කරගන්න බෑ නේ, සද්ද ඇහෙනවා නේ. සද්ද ඇහුණා කියලා දැනුවත් වීමත් වැදගත්. එතකොට අපහු ඔබට පුළුවන් සිත අරගෙන එන්න කොතෙන්ටද මේ හුස්ම රැල්ල අපි ගෙමක නැහැ කෙලවර වදිනව නැත්නම් උඩු තොලේ කෙනෙක්ගේ වදින්න පුළුවන් හුස්ම රැල්ල පහලට එනකොට උඩට යනකොට එතෙන්ට අවධානය යොමු කරන්න. මේක ටික කාලයක් කරනකොට අපේ හිත එක තැනක පිහිටන්න පටන් ගන්නවා. විසිරිලා ගියත් ඉතාම ඉක්මනින් හිත එක තැනකට ගැනීම අපිට පහසු වෙන්න පටන් ගන්නවා. එක කායික අභ්‍යාසයක් වගේම තමයි මේක. දැන් ඔබ යොගින් යනවා කියමුකෝ. පළවෙනි දවසේ දුවන්න බෑනේ නේද? සාමාන්‍ය මද වේගෙන් දුවන්න බෑනේ මේ කිලෝමීටරයක් පළවෙනි දවසේ. අමං පොඩි දුරක් මීටර 200 300 දුවා ගන්නකොට හති වැටෙනවා. අපි කියලා ඊට පස්සේ අපි දින්න පටන් ගන්නවා. හැබැයි දෙවෙනි දවසෙත් ඒකම කරා. තුන්වෙනි දවසෙත් ඒකම කරා. ටික ඔබ සතියක් යන කලින් ඔබ කිලෝමීටරයක් දුවනවා. අපහසුකින් තොරව දුවනවා. ඔබේ හිතත් එකඟ කරගන්න ඕනේ. මේ හිත එකඟ කර ගැනීම බුදුහාඳුර අපිට දේශනා කළේ හිත එකඟ කර ගැනීමෙන් අපට අපේ අභ්‍යන්තරයේ තිබෙන ලෝභ දෝෂ මෝහ ආදී ඒ අකුසලයන් ඒ අකුසල චිත්තචෛතසික ධර්මයන් හොඳට දකින්න අවස්ථාව හම්බ වෙනවා. එතකොට මේක ප්‍රහාණ කරගන්න ලැබෙන්නේ. හිත ඒකාග්‍රතාවය ඇති කර ගැනීම මූලික අරමුණ විදර්ශනාවට ඒක අනුග්‍රහයක් කර ගැනීම. අපට අපගෙන ඇත්ත ඇතිසැටියෙන් දකින්න යථාභූත ඥාන දර්ශනය උදා කර ගන්න අනුග්‍රහයක් කර ගන්න තමයි අපි ආනාපාන සතිය වඩන්නේ. හැබැයි මේකෙන් ලෞකික ජීවිතේ පුදුම සැනසෙල්ලක් ලැබෙනවා. සාමාන්‍ය දිනදා කටයුතු හැම එකකටම ඊට පස්සේ අපේ අවධානය වැඩි වෙන්න පටන් ගන්නවා. එකන මේ මොහොතේ ජීවත් වෙන්න පටන් ගන්නවා අපි. ඒ චිත්ත ඒකාග්‍රතාවය වැඩි වෙනවා කියන්නේ අර ආනාපාන සතියෙන් හිත එක්තැන් කරගන්න පුහුණු කරගත්තොත් ඔබ අතීතයට එහෙමයි අනාගතයට එහෙමයි නැවතිලා ඔබ මේ මොහොතේ මේ වර්තමාන මොහොතේ මේ ක්ෂණයේ ජීවත් වෙන්න පටන් ගන්නවා. අපේ සැනසීම නැති වෙලා තියෙන්නේ. අපි හැමතිස්සෙම ඉන්න හදන්නේ කො අතීතේ එක්ක අනාගතේ. අපි හිත දෙපැත්තට වැඩ කරන්නේ. හොඳ ෆොටෝ එකක්වත් නේද? හොඳ ෆොටෝ එකක්වත් ගන්න බෑනේ හිත හිත මෙහෙට යන වෙලාවට. ඇය ගණන් නේද? ඒ දර්ශනයක එකතු කරගෙන ඉන්න බෑ. දැන් ඔබතුමා මට පෙන්වලා තියෙනුනේ සමහර ෆුජිකන්ද ආශ්‍රිතව ගහපුවානේ. ඒ ලිවෙන යාමේ අමු ගීතලේ නේද? ඇය ගණන් ඉඳලා ගත්ත ඡායාරූපණයම පනාගෙන ඉන්නවා. ඒ ඒකාග්‍රතාවය තමයි පූර්ණ සමාධිමත් බව එකඟ බව තමයි අපිට හොඳ ප්‍රතිඵලයක් ගෙනල්ල දෙන්නේ. ඔබතුමාගේ විශේෂයෙන් කිව්වොත් ඒ වගේ. අනිත් ඕනම එකත් එහෙමයි. ඒ මයින්ඩ්ෆුල්නස් කියන එක චිත්ත ඒකාග්‍රතාවය අපට සැනසෙල්ල ගෙනල්ල දෙන ප්‍රධාන එකක්. ඒක පුහුණුවෙන් නොවිනන් ලැබෙන්නේ. මේක කතා අහලා ගියයි කියලා හිත එකඟ වෙන්නේ නැහැ. පොහුනුවේ. දැන් ඔබ කියයි අයියෝ ඉතින් භාවනා කරන්න නම් ආසයි. කොහෙද වෙලාවක් කියලා ඉතින්. විනාඩි 10ක් හොයාගන්න බැරි කෙනෙක් මේ ජපාන් ඉන්නවා කියලා හිතන්නම්. විනාඩි 10ක්. දවසක එක 15ක් වෙයි. ඒ විනාඩි 15 ඔබට ඔබගේ හැම ක්‍රියාවකටම පූර්ණ අවධානය එන්න උදව් වෙනව දවසක. ඒකයි මම ඔබට කියන්නේ මේක පුහුණු කරගන්න කියලා. හරිම වටින ධර්මය භාග්‍යවතුන් වහන්සේ වදාළේම අපිට අනුග්‍රහයක් ඉන්න. අපට භාවනාවෙන් සැනසීම ලැබෙන නිසාමයි පරම සැනසීම ලැබෙන්නේ භාවනාව. විදර්ශනාවේ. පරම සැනසීම මොකද පූර්ණ ප්‍රඥාව උදා වෙන්නේ සිත එකඟ වෙනකොට. සිත විසිරිච්ච කෙනෙකුට සිත කලබල එක්කෙනෙකුට සිතේ කිසිම දෙයක් නිරවුල් නැති හේත මෙහෙට දුවන කෙනෙකුට එකතුනි මොන නුවණක්ද මේ? අපේ අම්මලා පොඩි කාලේ අපිට බයිනකොට කියන්නේ සී කල්පනාවෙන් ඉඳපියෝ කියලා. සීයයි කල්පනාවයි දෙක තමයි මොලේ පාදන්නේ නේ. සීයයි කල්පනාවයි තියෙනවා නම් සී කල්පනා සති සම්පජඤ්ඤනේ තියෙනවා නම් අපිට හොද්දට නුවණ පෑදෙනවා. හරියට දේ පේනවා. ඒක චූටිම කොටස පොඩි ඩීටේලුත් පේනවා. සිහිය එකට යොමු වෙනකොට පොඩි ඩීටේල් පේන්න පටන් ගන්නවා. මේ කය නේද? අනිත්‍යතා ලක්ෂණය කියන එක අනාත්ම ලක්ෂණික හරියටම පේන්න පටන් ගන්න සිහිය දිනු වෙනකොට ඕනම දෙයක ඇත්ත ඇති සැටියම පේන්න ගන්න. ඒ නිසා මෙය පුහුණු කරගන්න. සැනසීම ලැබෙන පළවෙනි කොටස. එම ධර්මදේශනාවේ දෙවෙනි භාගයේ මේ කෙටි විරාමයෙන් පසුව
0: බලාපොරොත්තු වෙනවා.
2: The VFL is back for 2026, and you can catch every big moment live on 3SER 97.7 FM. Join our fantastic commentary team, bringing you all the action, the excitement, and the big plays throughout the season. So wherever you are, be listening. Tune in live on 97.7 FM or stream online. VFL 2026, live on 3SER 97.7 FM. Are you recently retired? New to the area? Wanting to enjoy your freedom or expand your social network? Casey Cadidia Life Activities Club offers you weekly social and chat activities, line dancing, day trips away. There's really something for everyone. Come along to Brentwood Park Neighbourhood House in Berwick every Thursday at 2 for a chat and a cuppa. For more information, call Gloria 0468 363 616. Community Minded 97.7 FM.
3: The station for the local community. 97.7 FM, the sound of the South East.
0: Then Navata, Pujapada, Maurl, Badhya Swamina Sege, Dharma Dishanave, Devnikorsa.
1: Tavalasana Devatina, Etamai, Mekatan Yutagianika. Hamadama, Obame, Pudi, Devaltika Kari Andunagena, Evatame. කෘතවේදීත්වය පළ කරන්න පුරුදු වෙන්න. ඒවට කෘතවේදීත්වය පළ කරන්න. කතඤ්ඤුතා කියන්නේ කෘතවේදී වීම කියන එක පිළිබඳව. එතකොට කෘතවේදී වීම කියන එක ඔබ කරනව නම් ඔබ පුහුණු කර ගන්නව නම් ඔබ විශාල සතුටකින් ඔබේ මනස පිරෙන පටන් ගන්නවා. කෘතවේදී වීම. Gratitude can. කෘතවේදී වීම. දැන් කෙනෙක් අහන්න පුළුවන් ඉතින් කාටද මේ කලගුණ සලකන්නේ? තමන්ට දවසේ අඳුන ගන්න පුළුවන්. අද දුර බැහැර ගවාගෙන වුණා ඇවිල්ලා මේ වගේ දේශනාවක් මට අහන්න ලැබුණා. මේ වගේ පින්කමකට මට එන්න ලැබුණා. අන්න ඒකට සතුටු වෙලා ස්තුතිවන්ත වෙන්න. ඒකට උදව් කරපු අයට, ඇරයුම් කරපු අයට ඉතින් ස්තුතිවන්ත වෙන්න. එතකොට ඔබ අද දවසේ දෙයක් ලබා ගත්ත කෙනෙක්. ඔබට දෙයක් ලැබිලා තියෙනවා. ඊළඟට ඔබ වාහනේත් නැගිනකොට ඔබට අනුකෘතවේදීත්වය එන්න ඕනේ. ඔබට වාහනයක් ලැබිලා තියෙනවා නේ යන්න. ඔබට වාහනයක් තියෙනවා. කොච්චර දෙයක්ද? ඔබට පහසුවෙන් මේ ගමන යන්න පුළුවන්. අපිට තියෙන දේවල් නේ. ඒකෙන් ලැබෙන පහසුවට ඔබ සතුටුවන්ත වෙන්න. ඊළඟට ඔබට මෙතෙන්ට එන්න උදව් කරපු අම්මා තාත්තානේ අද මේ සෙත් පතන්න කියලා දාලා ලියලා තියෙනවා. මැරිච්ච තාත්තට පින් දෙන්න කියලා ලියලා තියෙන්නේ. පවිස් මාතේනේ. සාස්තුතිවන්තනේ. කෘතවේදී. මොකද මේ කෘතවේදීත්වය කියන එක අපි පුහුණු කරනකොට මතක තියාගන්න අපි ගාව අර සැටිස්ෆැක්ෂන් කියන එක සුක්තිමත් භාවය කියන එක මට දේවල් තියෙනවා කියන හැඟීම අභ්‍යන්තරයෙන් වර්ධනය වෙනවා. නැත්තම් එන්නේ හීනමානෙනි. අපි අපේ තියෙන දේවල් හොඳට දැකලා අපිට ලැබිලා තියෙන දේවල් දැකලා අපිට ලෝකෙන් සමාජෙන් දායාද වුණු දේවල් දැකලා ඒවට ස්තුතිවන්ත වෙනකොට අපි දකින්නේ ඒක අපිට තියෙනවා කියන එක. ගොඩක් අය මේ ලෝකේ අසහනෙන් ඉරිසියව නිසානේ. ගොඩක් අය අසහනෙන් සැනසීම නැතු වෙන ඉරිසියව ඉඳන්නේ. ඉරිසියව කියන්නේ මොකද්ද? තමන්ට නෑ අනුන්ට තියනවා කියන හිතන එකනේ. එතකොට තියෙන කෙනාගේ තියෙන දේ උල්ලගන්න බැරි කමට කියනවා අපි මොකද්ද? ඉරිසියව කියන්නේ. තමන්ට නෑ අරයට තියෙනවා. ඒක මට නැති නිසා අරයට තියෙන එක මට උල්ලගන්න බෑ. ඒකට තමයි ඉරිසියව කියන්නේ. ඉරිසියාවෙන් ඉඳපු කිසිම වෙලාවක සතුටින් නම් ඉඳලා නැහැ. ඒකේ මහද්වේෂ සහගතනේ කුහක ගති වර්ධනය වෙන්නේ. එහෙම එකක් නේ ඒ ඉරිසියාවත් එක්ක අපේ ඇතුලේ ඇතුල රොස් වෙනවනේ. සැනසීම නැතුව. දැන් ඔබට මං කියන්නේ අනුන්ට ඉරිසියා නොකර ඉන්න කියලා. මම ඔබට යෝජනා කරනවා මොකද්ද? ඔබට තියෙන දේවල් වලට ඔබ දිනපතා ස්තුතිවන්ත වෙන්න පටන් ගන්න කියලා. දිනපතා ස්තුතිවන්ත වෙන්න පටන් ගන්න. ජපානයේ ඇවිල්ලා කියවන්නේ පුදුම කර්මයක් කියලා හිතන හැම වෙලාවකම මම ඔබට යෝජනා කරනවා නේද? ඒ වෙලාවල් වලදී ඔබ කල යුතු දේ මොකද්ද? ඔබ කල යුතු දේ තමයි ඔබ සිදු කල යුතු දේ තමයි ඔබගේ පැත්තෙන් ඔබ සිදු කල යුතු දේ ඔබට තියෙන දේවල් වලට ඔබ ස්තුතිවන්ත වෙන්න පටන් ගන්න එක නේ. ඔබට තියෙන දේවල් වලට ඔබ ස්තුතිවන්ත වෙන්න පටන් ගන්න එක. ඒක ඔබ කල යුතුයි. ඔබ ස්තුතිවන්ත වෙන්න ඔබට. ඔබට තියෙන දේවල්. ඔබ තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න තරමට නේද? ඔබ ස්තුතිවන්ත වෙන්න තරමට ඔබට තියෙන දේවල් වලට ඔබගේ ගාව ආත්ම තෘප්තිය දිනනවා. ඔබගේ ගාව තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වගේ ධර්ම නැති වෙලා යනවා. මේ මං කියන හැම මාතෘකාවක් ගැනම විද්‍යාත්මක පර්යේෂණ වෙලා තියෙනවා. මේ හැම එකකින්ම අපේ ඇඟේ, අපේ මොළයේ, අපේ ස්නායු වල, අපේ හෝමෝන් වල වෙනසක් වෙන බව විද්‍යාත්මකව තහවුරු කරගෙන තියෙන පර්යේෂණ සිය ගණන්වල. මේ එකක්වත් භාග්‍යවතුන් වහන්සේ වදාළ දේවල් මේ එකක්වත් අතාර්කික අප්‍රායෝගික දේවල් නෙමෙයි. අතාර්කික අප්‍රායෝගික දේවල් නෙමෙයි නේ. ඒකයි තියෙන්නේ. එහින්දා ඔබ වටහා ගන්න ඕන, ඔබ තේරුම් ගන්න ඕන දෙය තමයි ඔබ පුහුණු කරගත්තොත් ඔබේ පැත්තෙන්. ඔබේ පැත්තෙන් ඔබ පුහුණු කරගත්තොත් මේ තමන්ට ස්තුතිවන්ත වීම, තමන්ට තියෙන දේවල් වලට ස්තුතිවන්ත වීම, ඒක තමයි කෘතඥතාව. කලගුණ සැලකීම කියන එක නේ. කලගුණ සැලකීම කියන එක. එතකොට කලගුණ සැලකීම, ඒ කියන්නේ තමන්ට තියෙන දේට ස්තුතිවන්ත වෙනවා කියන්නේ ඒ දීපු අයටත් ස්තුතිවන්ත වෙනවා. දීපු අයට හතුරුකම් කරන්නේ. දීපු අයට පොඩි හරි උදව්වක් කරනවා. දීපු අයට පොඩි හරි අනුග්‍රහයක් කරනවා. එහෙනම් ඔබ බුද්ධිමත් වෙනවා. ඔබට බොහෝ සැනසීමක්, බොහෝ මානසික සුවයක් නේද උදා කරගන්න පුළුවන්. උදා කරගන්න පුළුවන්. ඒක තමයි දෙවෙනි කාරණා. පළවෙනි එක එකකට. දෙවෙනි එක කතඤ්ඤතා. ඊළඟට දවසේ තුන්වෙනි එක. දවසේ පුංචි හරි කරුණාවෙන් යුක්ත ක්‍රියාවක යෙදෙන්න. දවසේ පොඩි හරි යහපත් කරුණාව, මෛත්‍රිය මුල් වෙච්ච ක්‍රියාවක යෙදෙන්න. පොඩි හරි. ඒක හොයාගන්න අමාරු නෑ මේවා කරගන්න. ඒ කියන්නේ ඔබට දවසේ කෙනෙකුට කරුණාවන්තව වචනයක් කතා කරන්න. දවසේ පොඩි වෙලාවක් කරන්නේ. සමහර වෙලාවට ඔබට කියන්න දෙයක්වත් නෑ. එක විනාඩි පහක් හරි කරුණාවන්තව ඔබට පුළුවන් කෙනෙක් කියන දෙයක් අහන්න. ඒක ඔබේ අම්මට කතා කරලා වෙන්න පුළුවන්. ඔබේ තාත්තට කතා කරලා වෙන්න පුළුවන්. ඔබ ගෘහ ජීවිතය ගත කරන අය නම් ඔබේ දරුවෙකුට අහුම්කම් දීම වෙන්න පුළුවන්. ඔබේ බිරිඳට හෝ සැමියාට අහුම්කම් දීම වෙන්න පුළුවන්. ඒක කරුණාවන්තව ඒක කරන්න. එයා කෙරෙහි කරුණාව ඔබට දෙයක් ලබා ගන්න නෙමෙයි. මේකෙන් මෙයාට සැනසීමක්, මේකෙන් මෙයාට සුවයක් ලැබෙයි කියන හැඟීමෙන් ඔබ කරන්න නේ. ඒක ඔබ කරොතින් ඔබට මං යෝජනා කරනවා. ඒ කරුණාවන්ත හැඟීමෙන් ඔබ කරොතින් ඔබට අනිවාර්යයෙන්ම විශාල ප්‍රතිලාභයක් එන්න පටන් ගන්නවා. ඔය චූටි චූටි දේවල් තියනවා නේද කරන. ඒ වයින් විශාල පරිවර්තන අභ්‍යන්තරෙ සිද්ධ වෙනවා සැනසීමට අදාළ. ගොඩක් හිතනවා මේ ලොකු දේවල් කරන්න නැති කෙනෙක් නේ මම. ඔබ එහෙම හිතන්න එපා. සමහර විට ඔබට දවසේ කරන්න පුළුවන් චූටිම දෙයයි. පොඩි සතෙකුට පුංචි පක්මිටක් තියනක වෙන්න පුළුවන් ඔබට කරන්න පුළුවන් දවසේ. පොඩි දෙයක්. බොහොම චූටි දෙයක්. ඔබට සමහර විට කොම්බිනියකට ගියපු වෙලාවක ඔබට පුළුවන් වෙන්නේ එක මේ යෙන් පාක් අර මේ ඩොනේෂන් බොක්ස් එකට නේද? කිපු දාන තැනට කිපු එකට දාන්න පුළුවන් යෙන් පහයි. ඒ චූටි දෙක. ඔබ අනුන් කෙරේ කරුණාවෙන් කරන දේවල් වල ප්‍රමාණය මනින්න යන්න එපා. මතක තියාගන්න. ඒක අනිකාට ඒක ලැබෙන කෙනාට ඒක ඒ අවස්ථාවේට ලොකු දෙයක්. ලොකු දෙයක්. ඒක පොඩි දෙයක් නෙමෙයි. ඒක ලොකු දෙයක්. චූටි චූටි දේවල් පුහුණු වෙන දිනපතා. දිනපතා පොඩි දේවල් පුහුණු වෙන. පාර යන ආචාම්ම කෙනෙකුට උදව්වක් අවශ්‍ය නම් උදව් කරන්න. කවුරු හරි මඟ වැරදිලා ඉන්න කෙනෙකුට ඒක කියලා දෙන්න පුළුවන් නම් ඒ දෙක කරන කරුණාවෙන් ඔබ ඉගෙනගත්තු දෙයක් කාට හරි කියලා දෙන්න චූටි දෙයක්. ඔබත් එක්ක වැඩ කරන කෙනෙකුට ඔබේ දැනුමින් චූටි දෙයක් ලබා දෙන්න. කොහොම නෙමෙයි වාට අනාගතයක් තියෙනවා මෙහෙම කරොත් කියලා. පොඩි දේවල්. හැබැයි ඒවයි සතුට. ඒවයින් ලැබෙන සැනසීම. ඒවයින් අපේ ශරීර සහ මනස වෙන වෙනස්කම්. පුංචි නෑ. එකක්වත් පුංචි නෑ. අපිට මේ වගේ මහා දේවල් කරන්න පුළුවන් ඉඳලා ඉట్లాනේ. එහෙමනම් පුළුවන්ද මේ දුර ගෙවාගෙන මේ

වතුර බින්දුව බින්දුව වෙන්න පුළුවන් වැඩේ. දැන් මේ රටේ හරි හොඳ දෙයක් මම මේ ජපන් ඉගෙන ගන්න නිසා ඉස්කෝලේ යනකොට ඉතින් සෙන්සලට කිව්වම මේ සෙන්සේ තාම අමාරු මේ කංජි මේ ලියන එක මතක තියා ගන්න එක හරි අමාරුයි කිව්වම ඒකුල් කෙනා කොටක් කරන්න එපා. දවසකට විනාඩි 5ක් විනාඩි 5ක් ඔබ කංජි දෙකක් විතර ලියන්න. ඒකෙන් වචන තුන හතරක් ලියන්න. මේ රටේ ওই සාර්ථකත්වයේ තියෙන මිනිසුන්ගේ ලෞකික දියුණුවේ තිබෙන ප්‍රධාන රහසක් තමයි ඒගොල්ලෝ මේ ගොඩාක් කිරීම කියන එකට යන්න කලින් හැම තිස්සෙම අවවාද දෙන එකක් තමයි යම් කිසි දෙයක් පොඩ්ඩක් හරි කරන්න. පොඩ්ඩක් හරි කරන්න. ඒක බුදුදහමට අනුව අපි කියන්නේ කාටහරි කරුණාවන්තව පොඩි දෙයක් හරි කරන්න. Confessioning action කියලා කියන්නේ ක්‍රියාත්මක කරුණාවක්. වචනවලට කරුණාව තියෙන එක එකක් නේ. හැබැයි ප්‍රායෝගිකව කෙනෙක් දුකින් ඉන්න වෙලාව

0: शाद वयोनिदु वेतिंदा
1: පින්වතුනි නිරෝගී භාවය ජීවිතයක උසස්ම ලාභයක් බවයි බුදුරජාන් වහන්සේ අපට දේශනා කළේ. ඒත් රෝගී භාවය මේ ලෝකයේ හැම සත්‍යයාටම සාධාරණ දෙයක්. කෙලෙස් ගින්දර නිවීමෙන් සියලු මානසික රෝගයන් සදහම නැති කළ බුදුපසේබුදු මහතන් වහන්සේලාටත් ශාරීරික රෝගාබාධ ශාරීරික පීඩා ඇති වුණා. සූත පිටකයට අයිති සංයුත්ත නිකාය බොජ්ජංග සංයුත්ත නමින් දක්වා තියෙන කොටසේ ගිලාන වර්ගයේ මහා කස්ස බොජ්ජංගයේ මහා මුග්ගල්ලාන බොජ්ජංගයේ චුන්ද බොජ්ජංගයේ කියන නමින් සූත්‍ර තුනක් දකින්න ලැබෙනවා. ඒ සූත්‍ර තුන දේශනා වුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අසනීප වෙච්ච අවස්ථාවේ, මහා මුගලන් මහරහතන් වහන්සේ අසනීප වෙච්ච අවස්ථාවේ, අපේ ලෝතුරා බුදුරජාන් වහන්සේ උන්වහන්සේලා වෙතට ගිහින් උන්වහන්සේලාගේ අසනීප තත්ත්වයන් පිළිබඳ විමසලා මේ බොජ්ජංග ධර්මයන් මෙනෙහි කරන්නේ කියලා. ඒ ධර්මයේ දේශනා කිරීමෙන් එය උන්වහන්සේලා ශ්‍රවණය කිරීමෙන් නිරෝගී භාවය ලබාගත් ආකාරය තමයි ඒ සූත්‍ර දේශනා දෙක තුල සඳහන් වෙන්නේ. චුන්ද බොජ්ජංග දේශනා කළේ අපේ ලෝතුරා බුදුරජාන් වහන්සේ අසනීප තත්ත්වයට පත්වෙච්ච අවස්ථාවේදී චුණ්ඩ හාමුදුරු බුදුහාමුදුර ළඟට පැමිණිලා අසනීප තත්ත්වය පිළිබඳ විමසලා අපේ ලෝතුරා බුදුරජාන් වහන්සේම දේශනා කරපු ඒ සත්‍ය බොජ්ජංග ධර්ම දේශනා කිරීමෙන් ඒ ධර්මයට අපේ බුදුහාමුදුරුව සිත් යොමු කළා. බුදුරජාන් වහන්සේගේ ඒ අසනීප තත්ත්වයන් නැති කරගත්තා. ඒ අවස්ථාවට ඒ රෝගී තත්ත්වයන් මගහැරුණා විතරක් නෙමෙයි, නැවත නූපදින ආකාරයටම ඒ රෝගාබාධයන් දුරවෙච්ච බව ඒ දේශනාව තුළ සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම තවදුරටත් අංගුත්තර නිකායේ දසක නිපාතේ සචිත්ත වර්ගයේ සඳහන් වෙන ගිරිමානන්ද සූත්‍රය. ඒ ගිරිමානන්ද සූත්‍රය දේශනා කළේ බුදුහාමුදුරුවන්ගේ නියමය පරිදි ආනන්ද හාමුදුරුවෝ ගිරිමානන්ද හාමුදුරුවන් වහන්සේ වෙතට ගොහින් දස සංඥා පිළිබඳව දේශනා කිරීමෙන් උන්වහන්සේගේ ඒ රෝගාබාධයන් තුනිමත් වුණා, නැති වුණා, නැවත නූපදින තත්ත්වයට පත් වුණා. මේ කාරණා තුලින් පැහැදිලි වෙනවා ඒ ධර්මය මෙනෙහි කිරීමෙන් සිතේ ඇතිවෙන ප්‍රසාද ජනක ශක්තියින් මතුවී ඒ රෝගාබාධයන් නිවාරණය වෙන බව. ඒ නිසා මේ අවස්ථාවේදී අපි අපේ ලෝතුරා බුදුරජාන් වහන්සේගේ සිරි බුදුමුමින් දේශනා වෙච්ච මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අසනීපයට පත්වෙච්ච අවස්ථාවේදී දේශනා කළ නිරෝගී භාවය සලසා දුන් ඒ බොජ්ජංග දේශනාව අපි දේශනා කරනවා. මේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාගේම ජීවිතවලට වාපිත් සෙම් කෝප බීම් වශයෙන් හෝ වෙනත් මුණුහු ආකාර ආරියකින් ඇති වූ ආබාධයන් වේනම් රෝගා තත්ත්වයන් වේනම් ඒවා දුරී භූත වී සැනසෙල්ල සාන්තිය යෝගී භාවය හා දිගාචරි සම්පත්

දෙදාස් විසිහයේ මැයි මාසේ 30වෙනිදාට ඒ දින අදි වෙසක් පොහොය නිමිත්තෙන් බෙරික්කි ශ්‍රී ශාක්‍යමුනි සම්බුද්ධ විහාරස්ථානයේ සීල සමාදානය උදේ 8ට ආරම්භ වෙනවා. විස්තර සඳහා 9.02.62.75 විහාරස්ථානයේ නවතන්න. මැයි මාසේ 30වෙනිදාට ඒ දින අදි වෙසක් පොහොය නිමිත්තෙන් දැන්දිනොන් ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ සීල සමාදානයේ උදේ 8:30ට විහාරස්ථානයේදී ආරම්භ වෙනවා. විස්තර සඳහා 9.07.94.94.92.

එදා 26 මැයි මාසේ 30 වෙනිදාටේ දින අදි වෙසක් පොහොය නිමිත්තෙන් බෙරික්කි ශ්‍රී ශාක්‍යමුනි සම්බුද්ධ විහාරස්ථානයේ සීල සමාදානය උදේ 8ට ආරම්භ වෙනවා. විස්තර සඳහා 970262 6275 විහාරස්ථානයේ නවතන්න. මැයි මාසේ 30 වෙනිදාටේ දින අදි වෙසක් පොහොය නිමිත්තෙන් දැන්දිනොන් ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ සීල සමාදානයේ උදේ 8:30ට විහාරස්ථානයේදී ආරම්භ වෙනවා. විචර සඳහා 9 9 7 9 4 9 4 9 2

මුළු ලෝකෙම අප තෙලෝකුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදේ අමා දහම පතුරුවාදු සදාම්මාන බෞද්ධ භාවනාව මේ ගුවන්විදුලි වැඩසටහන අදට මෙසේ නිමාවටපත් වෙනවා. අපි ලබන බ්‍රහස්පතින්දාත් රාත්‍රි 11ට සදාම්මාන මුණගැසුම්. ඒ වගේම ලබන ඉරිදා රාත්‍රි 10ට ලක්කණේ මුණගැසුම්. ඔබ සැමට තෙරුවන් සරණ පතමින් සමුගන්නා මා ගාමිණී ෆොන්සේකා.